0: Nashella.
1: නොදි ඒකෙමගහත් දිවෙහි FM ගේ කොම්මෙ ගඩීරෙගේ පුරතම ලවේකවස් දිවෙහි අමිල්ල රාගේ

0: ATVFM නුවදි හේක මෙබහ
1: රාන්තකා ගුලිපවි ඉක්යාම රීතවවසා
2: රේ ආතෙස් කුරියේ
1: නුදි හේක මෙගස් දෙවේ FM ගේ මෙ හන් දෙයි බයි ලවත කොමස් පෙනි
2: සෙදු කොන් ෆිල්ම් නු මේ කී
0: හම දිවෙංග මොනිෆු හි ෆිල්ම් වැදිනුමුග අබදුවස්

0: ඒ ෆොතුගේ අහුළු වෙරින්නේ තියබෑමිහුන්ගේ දීනාමෙදු තියබෑමිහුන් හද්දු ෆහනලා නුදාශි අදි අල්ලෝහාමෙදු හක්කු බස් මෙනවී තියබෑමිහුන් නුබුනාශි මරියම්ගේ ෆානුන්ගේ දරිකලුන් අල් මසීහ ඊසාගේ ෆානුම් වාකං කශවරී අල්ලෝහගේ රසූලාකම්ගේ අදි එකලාන්ගේ කලිමෆුළුකම්ගේ එ කලිමෆුළු එකලාන්ගේ මරියම්ගේ ෆානා හමය ෆොනුවා එකමනාගා එ කලිම ෆුළු ලෙව්වි අදි එකලාන්ගේ හදරතුන් ලෙව්වි රූහ් ෆුලෙකි ෆහෙ අල්ලෝහායි එකලාන්ගේ රසූලුන් නත්තියබෑ මිහුන් ඊමාම් වාශ අදි ඉලාහුන් තිනකේ තියබෑ මිහුන් නුබනා හොෂිකමෙ එ බුණු තියබෑ මිහුන් හුට්ටාලාශ එ ගොත් තියබෑ මිහුන් නං හෙවකම් බොඩෙ හම කශවරුම් අල්ලෝහු වාකං කශවරී එක්කවන්ත කලාන්ගේ කම්ගයි එකලාන්ගේ දරි කලක වුමු එකලාන්ගේ හොස්තෝහිරු වන්තේ උඩුතකුගා වාහා එච්චකායි බිම්ගා වාහා එච්චේ එකලාන්ගේ මිල්කුවේ වොඩිගෙන් වේ අදි වකීලව කම්ගා අල්ලෝහ් ෆුදේ.
1: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය 1 MHz
2: අලිනෝ

ගෙන තිබ මීහුන් දන්නාශ පහෙ එකලාගේ රහ්මතයි ෆදුලුවන්තකම්ග තෙරය එවරෙන් වද්දවා නෙති. අදි එමගත් දීමත් සීදා වගෙන්වා තෙදමගේ එවරෙන්නං එකලාගේ දක්කවා නෙති.

මෙහරකඩින් හතරු ගඩි ෆන්සාස් එමිනට් මිගඩියන් මේ කුරිය මිගෙන්දනි ටීටම් රිකවෙස්ට අන් මේ ෂෝග තිබේෆලුන්නක් මෙසජ් ෆොනුවේෙන් ගෑ ෆරාතක ෆොනවාලම් බේනුවා මෙසජෙන් එක්කම වානම මෙසජායකීග ලවේ ෆොනුවන්ගේ ෆුර්සත සොල්මෙන් හොළවා ලාාපමියෝනනි මෙහා යිසාබොන් ලිබිෆයි මෙසජෙ මේ දන්නවාල දෙනි නහු ෆොනුවාෆා මෙසජෙ හැපි බර්ත්ඩේ ටු ද මෝස්ට් ප්‍රීෂියස් පර්සන් ඉන් මයි ලයිෆ් No matter how far we are, my heart always feels close to you. Thank you for bringing love, happiness and meaning into my world. I pray your smile never fades and your heart always stays happy. You are truly my soulmate, my comfort and my favorite person forever. I love you more than words can explain. Read my text and please call me. Please. Oh, Gulalam is Pune Fatamiyati. Lutkaya song by Jubin Nautiyal. Nahu edifo e lava ehemvi ma miha hisabong genis. Dena Lutkaya mi lava yang edifo mi vani. Den warang umid kura message radduwa faraatang mi libiche kama message aduwa hang inkama. Ehema Lutkaya varadduha fau mi lava aduwa halam mi furusat libeni. Ehema miha hisabong mi lava genis dena.

0: මේ ෆාරුත් එකන් කරම්වාන. එම කමුදාෆිම් මෙගෙන කිහාවර්කතුව හැෆිනම ජවාපකි වර රඟලගැටය.
1: කියන කුන්දිරි උලේනි කලායනුල මිහිතුගාවිින්දු කෙදේ නිශානන්.
0: එම කමුදා ෆිල්ම්ගේ එමේ හාසකමකි කොබෑතව හැෆිනම ජවාපකි
2: ෆිල්ම්ගේ හූරි හා කමවෙස්.
3: චුට්කි සඳූකිකිම තුන්කයා ජනු රමේෂ් බව.
0: එම කම්දා ෆිල්ම්ෙන්ගේ මින්වරු බනාලන් ටෙස්ටක තයර්තව හැෆිනම කොබ ජවාපකි
2: හේවල්ලා තයියා
4: දෙහ සබිස් වනහරු දිවිහියකමුගේ ස්තෙන
5: මූවී මූඩ්.
0: එන්න කමුදක් මෙගේ මෙවර බදාලුම දිවේ FMම් ගැටීම මිසූ හරිතයි අර තියබේ ෆරුන්තයි යාර්තෝ
5: මූවී මූඩ්.

0: මෙ ෆාරු තිකං කුරම්වානේ
1: ති එහුන් තෙරින්ගේ එමෙ මග්බුල් ෆන්නානුන්ගේ ලවත ඇඟෙනි කිහාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාත ඇඟෙනි කිහාවරක

0: ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත එගෙනකි හාවරක
1: රීතිකමුන් නේ නමුංගොගාලී
0: ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනකි හාවරකා

0: කොම්ම හක්තාකිවස් හෝම දෝහගරේ අගඩි පනවෑ. අමයකනි නෝදිහයකෙන් මෙග හට් දිවහි එම
1: එහ.

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: මුනිෆූයි ෆිලෝන්ගේ දායරා එම්මෙ තාජා ಮಿವಗು ತೊಂಡಾಕಿಗ ಸ್ಟುಡಿಯೋಗ ಮೀನಿ ವೇತಿದಿಯ ಹೆಂಗ್ ಅಹರು ದಿವೆಹಿ ಫಿಲ್ಮಿ ಉದರಿ ಹೊಂ ಫಿಯ ಜಹಮುಂಗಣ್ಣ ಹುಣರ್ವೆರಿ ಆಕ್ಟರ್ ಅಹಮದ್ ಶಾರಿಫ್ ಶಾರಿಫ್ ಅಳ್ಗುಣ್ಣ ನಾಯಕಿಗ ಮಿವಗುತು ಬ್ಯಾವಿರಿವಾತಿ ವರಬಡ ಶುಕುರಿಯ
2: ಥ್ಯಾಂಕ್ ಯು
1: ಎಮ್ಮೆ ಪ್ರಥಮ ಸಮ ಲಂಹಾಗೆ ವಾಹಕತಕ್ಕೂ ಫಶಾಣಿ ಲಂಹಾಯ ಬೇಹೆಗುತು ವಾಹಕ ದಕ್ಕಾಲಾಣಿ ಮೀ ಪ್ರೊಜೆಕ್ಟ್ ಆ ಗುಳೆಂಗ್ ನಿಮ್ಮಿ ಸಬಬಕೀ ಕೊಬ್ಯಾ ಹೇ ಅದಿ ಮೀ ಫಿಲ್ಮ್ ಫೆಣಿಗೆಂದ ಮೀ ಅಮೀನ್ ಮೀ ಕೆರೆಕ್ಟರ್ ಬೇಹೆಗುತು ಕೀ ಕೆಬುಣಾಣಿ
2: මේ ෆිල්ම ඉන්වෙවුණනි අසුවරන් එහිකෑ ගොතකන් ඇයි එම පොරතම අයිශායා එක්කොන් අයිශායා වාහක දක්කාලම්වගෙන් හිල්මිසෝ බේනුම්වගෙන් හිල්මිසෝය මිට්කුරි දුහය ගමිදී අයිශායා එක්කෝ දැන් එතනුන් හිල්මිසෝයා බද්දල්වගේමිගෙකුර අබද සඩුවෙන් හිල්මීගේ වාහක අඩු අබදසිවැනි ද කුරිගවර මුළු ඩයිරෙක්ටරේකේ දැන් අලන් හිල්මිසෝයා එරුමි දිමාවි දිමාවගෙන් හිල්මිසෝය ශාරිෆකී කාවුකමා කොන්කොන් මසක්කතෙ කුරා මීහෙක්කමා එ දුහු මීන් ගුණි දෙන් ඒක ෆහුන් එ දුවහු අයිතින් ඒ රේකන හිල්මිසෝ ගුලාහ බුණි තිමන්න බේනුමේ මීග මීන්න කෙරෙක්ටයක ශාරිෆ් ලාන් දෙන් ඒගොත්තුන් අස ශාරිෆස් වරබඩ බේනුම් වී කුරීගේ ඩයි එහා මශ්ූර් ඩයිරෙක්ටරකායකො මසකතෙ කොල්ලං දෙන් එගුතුග මතින් ඒ ෆුර්සත් ලිබුණීම ශාරිෆ් ආයිකෙ බුණියේ
1: පුරතම බද්දල්වුන් අයිශායකිගේ ඒ හම ෆිල්ම්ගේ වාහක මෙබුණි ශාරිෆා දක්කංක බද්ධවේ බද්දලු මෙන්නු
2: ඒ අයිශායා බද්දල් කුරි කුරුමෙ ඒගේ තෙරෙන් ශාරිෆා හිල්මි සයමි දිමාවි
1: එහෙම වි මහම අර ලකී කොන් දිය කමෙන් මිස අමීන් ගේ බෑ ෆිල්ම් ග කුලෙ ෆමි වනි මි රෝලා බෙහෙ ගොතුන් කී කේ බොනානි
2: අමීන් ගේ කැරෙක්ටර් එකේ ලම්හා ගේ වර ගෑ රට්ටෙස ලම්හා ගේ හුරිහා සිචුවේෂන් එක ග ලම්හා එකේ ඇඩ්වයිස් දිනමු ග එම්ම කැරී ග හුන්න වර ක්ලෝස් ෆ්‍රෙන්ඩ් එක අමීන් නකි දැන් මි කැරෙක්ටර් අස්ල කොළමු ග අබදස් මොන මුරියා ඉන්ටර්විව් එකක ග වරන් උඳගුලේ මඩු මෑතිරිකොන් එක මඩුන් හුන්න කැරෙක්ටර්ස් ද පුල් ඔෆ් කරන් එහෙම මි කැරෙක්ටර් කේස ගතුග මතින් හම ෆෙෂීරු හම වර බොඩන් උඳගුවි දෙකමකෝ සා ෂූටින් ෆරෑගෙන් මෙදින් හතන තියර වර බොඩ කැරෙක්ටර් ව දෙවි එහෙම මඩු මෑතිරිකොන් හුන්නන් හම තංකොල ෆසේ ෆොරි එහෙම මෙබුණි ටින්ග හම වරන් උඳගු මඩුන් හුන්නන් එක මඩු මෑතිරි ඩයිලොග් තද්දී එකොත එක්ටු කුරන් එකමකො සමාමීන් කෙරෙක්ට හිල්මිස බේනුම් වේ වරන් හම ශාරිෆ පුල් ඔෆ් කුරවුණේම
1: ර වරුගද මී රුලිගද බෑතක් කුළුමුග මශ්ූරී ශාරිෆ් එහෙවීම මී කහල මී මඩු මෑතිරි රෝලෙ කුළම්වීම උඳගෝවි දෙන් මිහාරතීර එකම හේනිිපතා
2: මිහාර හම දෙතින් කෙරෙක්ටන් එකගොත කුළෙවිජ්ජ මඩු මෑතිරිකෝ එහැවීම එකම ස්කුරයෝ මෙතනි

0: ෆිල්ම් තවග ඩිපෙන්් ආමක හුන්න අනෙක් කාල එක්ටු කුරම් මිජන තකොට කොමාශලී අනේ හුන්න කහල ෆිල්ම් තද්දෝ එහෙම් වෙච්ජා ඩිමාන්ඩු කුරානේ වකි බයිකේ එයද්ද මෙබුණ වකි කහල අඩෙන් හුන්න වකි සිංගයික ඩිමාන්ඩු කරනනිද දෙන් හුන්න එහෙ ජෝන්ඩ තවගේ ෆිල්ම් තව මෙබුණ ෆිල්ම් තවාන ගොතික මිසක එක්ටු කුරන් ඒනගේ ොයිස්සන් එක්ට කුරන් අයිතින් එවර බොඩ මෙබන ස්ටෝරි ටෙලිග කන්නෙ ලවන්නා නිද එගොතන් සිද වකි මෙවැනි මිහකේ බොනා කන්නේගේ එකම් ආනේ හම ආමිහක ස්නුනි නසූහුම මිවුලේ ද හම ඒ හම
1: එමුණකොල්ලද ඕකේ දෙන් මේ කුරියන් ඔත්තාග මේ ශරෆ්ගේ මසෙකෙත්තක බේගුතුන් ශහුමෙන් දෙන් වාහක දක්කාලානි කුරියන් හුරි මසෙකෙත්තක දෙන් දායිරාය ගුණ හුරි වාහකතකයි කු දෙන් බද්දෝ කොල්ලානි එනසම බ්‍රේකක ගොස්ස දොදාමයි මල් දෙන් මේ කමුදා ෆර්නාණු ග වාහක දක්කාදිම බේර් ෆර්නාණු ගේ තෙරෙන් ජුබින් නකි ඒ ශරෆ්ගේ ම ලිස්ටු ග අබදස් අන්න ෆර්නාණේ මේ ලිස්ටු ග සෙබෙන් ජුබින් ගේ ලවේ මී ලව හාසවනි කිහින
0: ජුබින් මෙ වේගොතගි එක ජුබින්ගේ ලවතකේ අන එම ෆුර්තමස් මෙහි යුටියබ සිංගල් අන්නම් පෙර හිසාමුන් ඒනගේ මෙ බුණහි ලිරික්ස් අස්තු බොඩක්ද
1: අලෑ
0: ගති ඒරුනේගේ ජුබින්මි කියන කියනවා අන ආටිස්ට එක්ක මෙනුන ලව කියයා මිහෙක්කමෙත්ද ඒනගේ ලවත මෙහ මඩුමඩුන් අඩුවහම් පෙශීම මේ ඒනගේ ස්ටෝරීයා මේ චිස්සා මේ එච්චි එගෙම් පෙරිය සුද එදින් එහා හිස්සාපුන් අස්තුහම වර ෆෙවරිටික වෙ පෙන්න්නන ජුබින්
1: එහෙම ජුබින්ගේ මිල හස කොල්ලානකා